මලකු විින්දසර හොතු තුරමත සිරෝන හමුතු මුසිිකන බෙමක් කනනු හුස්සී අංගි මරීතෝ මූසික හොතෙත්ලෝ මෙෙන් චින්තායිමෝ චරමෙන් චින්තායිමෝ මයිතරන හමුතුක්.